0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවදී නමුග අබදුවස්
1: රාජ්‍යෙන්දනා

0: DIVFM නුවදි හේක මෙගහස්
1: ශාන්තකා ගුලිපවි ඉක්යාම රීතිවලසසා
2: රේ ආතෙස් කුරියේ
1: නුවදි හේක මෙගහස් DIVFM ගේ මේ හැන්ඩි බයිලවත කොමස් පෙරිකෙ
2: දුගොන් ෆිල්මර් නෝ මේකේ හම
0: DIVෙන්ගේ මොනිෆු හි ෆිල්වැදෙනුමුග අබදුවස්

0: නොදී එක මෙගහට්ස් දිවෙහි එ අබදුවස් එම්ම ගාත
1: ඒ කොඩක පාත ජෙහිලම ආරම හා කෑරි ගතිමේ මිහ උඳගවාන ඒන ජා පින්නම් බලු ෆෙන්න හිසාබයගන තිබෙනවාන
2: ඔබා මිතාහුන ඩස්බින් එහෙරිදෝ මෙවෙස් ඩස්බින කන්නු ලාමාඩි
3: හෙම බිහිගේ අලාමැත
4: හුන්ඔවුන්
3: රෝගාජෙහුන්
4: කෙස්සුම්
3: ලෝරැවුන්
4: හමුගා අරක් බිහිත කෙන්නගුම්
3: ආමක බිහිත ෆුරිතම නගානී මූනා කරුග එෆෝ මේමති බුරකශි අතුගා අද එෆෝ ෆෑග
4: ಹಿಮ ಬಿಹಿಗೆ ಅಲಾಮಾತೆ ಫೆಡಿ ಜನಮ ಲಸ್ನು ಕುರವ ಸಿಹಿ ಫರುವ ಹೋದವ
5: ನೋದಿಹ ಎಕೆ ಮೆಗಹರ್ಟ್ಸ್ ದಿವೆಹಿ ಎಫ್ ಎಂ

0: Viral Vibe. Viral Vibe.
1: මුනිවස් ෆිලෝම නොදිය එකම් මෙගහර්ට්ස් දිවේ FM ටියුන් කොල්ලවා.

විදාළ වූුව හමකශවරුන් තිමම්මැන්නේ තිය බෑමීහුන්ගේ ගාථ ෆොනු වාෆාවා රසූලුන්කං තිමම්මෙන්ගේ වෙරි රස්වලාන්ගේ දෙනවොඩිගින් වෙතේ. අධි බයාම් විදුම්වා ඉවුම් මෙනුවී තිමම්මෙන්ගේ මච්චකන් වේ

0: එහෙම් වෙජ්ජනම හම කශවරුන් තිමම් වාහුෂී ෆාලු වෙගෙම්වා මගු ෆොරෙදුමෙක්ගාකං කශවරේ.
1: දිවහිFM දිවහින් නායකු නොමදිහ එකෙම් මෙගහට්ස්.

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මේ ගාතුක
1: රූමියා I love you දුවක් වෙ සාරින් එදුක දැසාරෝ වලානන්ත
2: නු
1: ප්‍රොමිස්
2: ප්‍රොමිස්
3: එමිහුම් තා අබදු එකුගවම බෞදුවි

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙද්දී නමුග අබදුවස්
1: request
0: 2 FM 91 MHz
1: ranta ta gulipavi ki kyam 3

හඳු අතුලා ගතුමකි ඉරං එකශී ගෙම්වා කමෙන් නූනෙ අදි දුවාල වුර රේගඩු කුරි අරාදා කමකවවෙස් නුමවේමේ අදි එයින් කොම්මෙ එච්චෙම්මෙ ඵලකෙක්ගා හිඟහිඟා හොරේ.

0: අහන්න පුව තමයි දැන් කියන්න මෙන්නේ ඉන්නේ ඔම්මේ පස් කඩුග ඒ කියව කි දැන් දෙවනේ කි කෂවරේ යන්නා මේ යකින් බුරියන්
1: දෙවනද වරංගල්
0: දැන් ඉනි දේනු මේ යරිතික මුන්නේ නමුංගෝ වලි මේ මදාව ඉරක මුන්නේ දුවන් ජෝනි
1: ಇವಾಲ್ದೇನ ಇಂಗೆ ಅಳೆ ಇಂಗೆ ತೋ ಬಲ ಮೂಸೆ ಹಿಂಗೆ

0: ATVFM නුවදි හේක මෙබහ
1: ශාන්තකා ගුලිපවි පික්යාම රීත ලවසසා
2: රේ ආතෙස් කුරියේ
1: නුවදි හේක මෙගස් දෙවේ FM ගේ මෙ හැන්ඩි බයි ලවත කොමස් පෙනි කෙලි ගොන් ෆිල්ම නු මේ කී
0: හම දිවෙහිගේ මොනිසු හි ෆිල්වැ දෙනුමුග අබදුවස්

අඩෙක්කම් ගාමනුයි එකන්තන් නුවේ ෆහ එහාරුන් එවුරෙන් එම්මෙන් වාහොසී තිමන් රස්කලාගේ හදරත හාදරු කරවවාාෆේ.